ශාසං නමෝ බුබු බුබේ නමෝ දාන දානේ නමෝ මාන මානේ නමෝ රෝග රෝගේ නමෝ සංඝසනානේ නමෝ මන්ත්‍ර මන්ත්‍රං නමෝ යන්ත්‍ර යන්ත්‍රං නමෝ ඓසේ ඓසේ නමෝ දාන්ත්‍ර දාන්ත්‍රං සදා සච්චිදානන්ද සර්වං ප්‍රණාසී රූපේ රූපේ සමාතුල නිවාසී සදා සද්දදා බුද්ධදා බුද්ධ කර්තා අදු වරදර්දං අගංගෝ ඝර්තා පරං පරම පරමේශ්වරං පුරුෂපාලං සදා සර්වදා සදා දාදයාලං අශේධිය පේතිය නාමං අකාමං සමාස්තු පරාජී සමාස්තාස්තු දාමං තේ රාජෝර්ජා ජ්‍රී සංග ජලේහ තලේහ පිතා ප්‍රේයං ප්‍රභු අජුමා දේසා පේසා එපජංග ප්‍රයාත සම්බ අගාධය බාධය නන්දී සරූපේ නමෝ සර්ව මාන්‍ය සමාස් දින දාන්නේ නමාස්තුං දරනාථේ නමාස්තුං පරමාතේ නමාස්තුං අගංජේ නමාස්තුං අපංජේ නමෝස්තුංග කාලේ නමෝස්තුංග පාලේ නමෝ සර්වදේශේ නමෝ සර්වභේසේ නමෝ රාජරාජේ නමෝ සාජ සාජේ නමෝ ශාශාහේ නමෝ මහමාහේ නමෝ ගීත ගීතේ නමෝ ප්‍රීත ප්‍රීතේ නමෝ රෝග රෝගේ නමෝ සෝක සෝකේ නමෝ සර්බ රෝගේ නමෝ සර්බ භෝගේ නමෝ සර්බ ජීතං නමෝ සර්බ භීතං නමෝ සර්බ ඥානං නමෝ පරමදානං නමෝ සර්බ මන්ත්‍රං නමෝ සර්බ ජාන්ත්‍රං නමෝ සර්බ ද්‍රේස්තං නමෝ සර්බ ක්‍රේස්තං නමෝ සර්බ රංගේතර පංගී අනංගේ